0: දිවහිFM දිවහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවහිFM

0: ನುනියවස් විදුවඳම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: ನುදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවෙහි අමිල්ලරාගේ

0: ආදරයෙන්.
1: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස් තිනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන්ෂායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහපේ කලුන් මේ ෆොතුගවාදියොන්ත හුෂාල ඇදිනි රුගීයා වාෆිරා.
2: දිවහිFM දිවහින් නායකු නොදිය එක මෙගාහර්ට්ස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස් නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම් මෙගාත
1: බප්පා දුරුවේ බල්ලවා
2: කීනෙවි දැල්ෆලා
1: අලුගොണ്ട് බේනුම් බප්පයි අම්මි කියාදේ
2: එහෙනම් ඔකේ අව කියාදේ බප්ප මේෂින් අව කියා
1: දුම් ෆොතුකේ ඉස්තියෝමාලු කුරුමු අංගෑගේ කැන්සර් ජෙහ හිතුගේ බාලිත ජෙහ ස්ට්‍රෝක් ජෙහ ෆුප්පා මේගේ කැන්සර් ජෙහ ನೇವಾಲಾ ನಿಜಾಮುಗೆ ಬಲಿತಜ್ಜೆಹೆ ಗೊಹರುಗೆ ಕೆನ್ಸರ್ ಜೆಹೆ ಟೈಪ್ ಟೂ ಡಯಾಬಿಟೀಸ್ ಜೆಹೆ
2: ಕೀಬೆ ಬಪ್ಪೇತ್ ಕಿಯಾದಿನಿ
1: ಕೊಕ್ಕಳೆ ನುಫೆನ್ನ ಗೊತ

0: ගෞරවනීය වස් පිළිවදම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ 1 MHz
2: අලිනෝ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: එම්මේ ෆහරකු ඉවුන් නමස් රාගෙන් හිතා කුලෙලපාන එකමුකු ඒගෙ තෙරෙන් හඳාන් හොරි කිතර රාගු බයික් එච්චෙන් නුම් කොපී එවෙස් නුම් දිවෙහි ෆස්කඩුන් උපන්වි දිවෙහින්ගෙ ෆහුරුවරි අමිල්ල අඩුත අමිල්ල රාගුත මි ලවතවගේ නන්තන් ඉගෙනී කියාවරකබ්බා මි ලවතන් හිමනේ අල්බම් ගේත දිවෙහින්ගේ මි අගුහරි රාගුතක ලව කියා ලවකුන් තරිනකි කොබෑකන් එගේ බා
2: ගිවිණුම් බොන්ති කෙඩුම් අස්තරුගා ජේමුවවා තාදිගුමගු
1: මාසිී ගාඩු ඉෆාවා රාගුතකා මිහාරු නුකුන්නමුන්දා ලවතවගේ මවලුමාත් එකේවරේ බලාලා ටෙස්ට් කොල්ලමා
0: චාලු රාගු
1: ආදිත්ත දුවහුගේ රේගඩු අක්කටි ෆනරෑන් බෑවිරිවුම්ම මෙසජ් කුරාණි පියසමයායි
3: දිවෙහි එෆ්එමුන් එහුන් දෙරින්නා බද්දල් කුරණී
4: වරන් හාස්ස හුෂයලුන් තෙරී ගෙස්ට් ආර්ජේ
3: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්දල් කුරා ෆරාතායකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
4: ගෙස්ට් ආර්ජේ නුවදිහ එක මෙගහට්ස් දිවෙහි එෆ්එමු
5: ගෙස්ට් ආර්ජේ බුරස් වෙද්දුහුගේ රේගඬු අග්ගටි ෆනරෑග ස්ටුඩියෝයින් වගුතුම්
0: දිවෙහි එෆ්එම් නොදිය එක මෙගාහර්ට්ස්.

ඊතිබෑ මිහුන්ගේ අත්තකුන් ඉස්කුලකන්තවගේ සබබුන්නේ අදි හම කශවරුන් අල්ලාහි අලුතකුන්නං අනියාවිරේ වොඩිගෙන්වා කලහකම්ගා නොවේ.

0: ගෞරවනීයවස් පිළිවඳම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: මී අහමද

මේ මියසික් ආල්බම් තකක් ගෙනස් තේතිරුමේ එක් ගඩීරු එන් ආල්බම් එවයිබේ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: වාහක දෙක්කුමුගේ නිඅමතකී කීර්ති අල්ලාහ් ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවැරේ නිඅමතේ එකමුගේ වසීලතකී දූ එහෙන්කමු දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා බේකාර වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවි කංකමුන් දූ සලාමක්කො රක්කාතෙරි කුරුමා මෑවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්බාෆාවේ මිගොතුන් දූ රක්කාතෙරි කුළවමකී දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ් තහුගේ තෙරෙයින් සබබෙක්කමුග ඉස්ලාම් දීන් කඩාළුවාෆාවා කඩ එළොවුමුන්නා අධි මිගොතක් කඩ එළොවී ඉරු ඒ වාහක ඇස්ෆා වනී ඉස්ලාම් දීනුගේ දෙරුකුන් කමුගාවා නමාදා ජකාතා දෙමෙදුගාකම වුමුන් දුරක්කාතෙරි කුරුමං ඉස්ලාම් දීන් බාරු අලාෆාවා මෙම්වරු හාමවෙගෙන්දේ මිකම් බයන් කුරව්වා කේත් අල්ලාහු වහී කුරව්වාෆාවේ قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون معنى مؤمن كامياب وجكان كشاوري امي هنكي امي هنگ نمادوغا مرماتي ريبتي بي مي هن ادي ابا امي هنكي بيكارو واحكتكا كنكمون දුරුහෙලි වෙති බේ මිහුන්නේ අදි එබෑ මිහුන්නේ ජකාද්දේ මිහුන්නේ අදි මීගේ ඉතුරුන් හේවබස් බුණුමුගේ මච්චා දූ හානුවා ආදකො ඒගෙ බේනුන් හේවගොතුගා නුහිෆාහා හිඳකු අලාගෙ ඊමාංකං සීදාවෙ ෆුරිහමවෙ අදි ඒගෙ සබබුන් තිමාගෙ නෆ්ස ලිබිගෙන්වා රූහානී ෆුරිහමකන් නාන්නානේකං කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් බයන් කුරවවාෆාවෙ හදීස් කුරවි لا يستقيم إيمان عبد حتى يستقيم قلبه ولا يستقيم قلبه حتى يستقيم لسانه معني علاگه هي سيدا وجوم الدان دين ايناگه ايمان كان سيدانو واهوت ادي ايناگه دو سيدا وجوم الدان دين ايناگه هي سيدانو واهوت اهنكم الگون منگه مچا لازم وگين وني واهك دكيا في نما هيو بس نوني نوبونو අදි එදූ රිවෙති බස් මුණුමුගේ මච්චන් ආදකුරුවු එයි රිවෙති බහුන් වාහක දෙක්කුමකී වර මතිවරි අදබක වාතිය අදි ඇෆැත්තෙරි රිවෙති හෙව බහකී ඒගේ සබබුන් තිමාගේ රහමැත්තෙරින් නශා අදි අදුවුන්නවෙස් හෙව අසරුතකෙ ෆෝරානේ කමකව වාති එෆද හෙව බහුගේ සබබුන් රහමැත්තෙරින්න කුරානේ හෙව අසරකී ඒගේ සබබුන් එමිහුන්ගේ මෙදුගා ඔන්න ගෑක්කමා රහමැත්තෙරිකං ඉතුර බදහිවෙ එ රහමැත්තෙරිකං දෙමියොතුන්. අදි එපද හෙව බහුගේ සබබුන් අදුවුන්න කුරාණය හෙව අසරකී ඒගෙ සබබුන් එබෑමීහුන්ගේ දෙකොළුවෙරිකන් නැති ගොස් එබෑමීහුන්ගේ මෙදුගා රහමැත්තෙරිකං උපෙදුමක් මගු පහිවගෙන් දවුන්. ඉස්ලාම් දියනුගේ මි මතිවරි උගන්නවා දෙවුන් තකා එක්ගවෙවා ගොතුග මතින් අලගොනුමෙන් දුළුගෙ බේනුන් කුරමුන්දා නම ඉස්ලාමී මුජ්තමාතකුගා අබදුවෙස් උන්නානී හමජෙහුමා සුල්හවෙරිකම්.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරි උළුවුමුගා ගෙංගුළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමුරෙග්ගේ ඉන්සානුන්න ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුග ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලන් හුන්නෙව්මා ගින ගිනෑන් ගේත කුරුආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහුව විකුරු කුරෙව්වුමුග වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගනෙවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේහෙන් හීවාවරුවේ අදි අලොකමුග මශ්ගූලුවෙ වඩා ගන්නවාලේ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරිය වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයාපුළුගා එහෙන් එවෙස් කමෙක් කුරව්වානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානීයත ෆෑදාහුරි ඉර්ෂාදුතක ಹಿಕ್ಮತಾ ಇಲ್ಮುಗೆ ದಮ್ಮರುನ್ ದೆವ್ವೆ ಹದಿಯಾಯಾಮೆದು ವಿಸ್ನಾಲಾಫಿ ನಮ ಎಕಲೇಗೆ ಫಾನುಗೆ ಮುಳಿ ಹಯಾಪುಳು ಹೇದ ಕುರವ್ವಾಫಾ ವನಿ ಇಲ್ಮ ಹಿಕ್ಮಲ್ಲಿ ಬಿಡಾಗತುಮ ಕಮುಗಾವೆಸ್ ಹೀವಾವರುವೆ ಮ್ಯಾನ್ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹಯಾಪುಳುಗೆ ಕೊಮ್ಮೆ ಮೇದಾನಕಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಕಾಮಯಾಬಿಯ ಎಕುವೆಫಾವಾ ಮೇದಾನೆ ಇತುರು ಎಕಲೇಗೆ ಫಾನುಗೆ ಅಳುಕಮುಗೆ ಸಬಬುಂ ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತ್ಯರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವ್ವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹಿಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಲಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನಿಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊಯ್ತ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮು